0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambavanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Aipovan hamadenatama. ඉතින් 2026 අවුරුද්දේ ජුනි මාසේ 15 වෙනි සඳදා අලුත් සතියක ආරම්භය සනිටුහන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන අද දවසේ ඔබ වෙත සමීප කරන්නේ මම අතිනි අමරසිරි. ඒ වගේම මාත් එක්ක අද වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නට අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත්, ඒ වගේම නිෂ්පාදිකා තිසරණීත් එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ සිට. ඉතින් අද දවසේ අපි මේ වැඩසටහන ඔබට ගෙන එන්නේ මෙල්බන් ගුවන්විදුලි සංකීර්ණයේ සිටයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්නට අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්චොයි වොයිවුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම Aboriginal සහ Torres සමුද්‍ර දූපතයන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. එහෙනම් බලාපොරොත්තු වෙන ඔබ සුවදායි සතියන්තයක් ගත කරලා සඳුදා දවසේ ඉතාමත් සතුටු සිතින් සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරනවා ඇති කියලා. අද දවසේ මේ වැඩසටහනේ පෙළගැස්ම දිහාවට යොමු වුණොත් මුලින්ම සුපුරුදු පරිදි දෙස් විදෙස් තොරතුරුත් එක්ක කස්සප සූදානමින් ඉන්නේ ඔබට SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන එන්නට. මීළඟට සුපුරුදු පරිදි අපි යොමු වන්නේ කාලීන තොරතුරු විග්‍රහයට. ඉතින් කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබට ගෙන එන්නේ මේ නූතන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීමත් සමග වෙනස් වුණු රුධිර ස්වභාවයත් සමග කොයිතරම් දුරට ලේ දන් දීම වැදගත්ද යන කාරණය පිළිබඳව ආරාධනා කරනවා ඒ වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්නට කියලා. ඉතින් අපේ ශ්‍රී ලාංකේය ප්‍රජාව නිරන්තරයෙන්ම ලේ දන් දීම හදවතින් මිතා සතුටු සිතින් කරන පුණ්‍ය කටයුත්තක්නේ. ඉතින් ඔබට වැදගත් වේවි මේ තොරතුරුත්. මීළඟට අපි යොමු වෙන්නේ සතියන්තයේ ඔබ නිවාඩු පාඩුවේ ඉන්න අතර අපේ මව්බිම ශ්‍රී ලංකාව පැත්තේ මොනවද වුනේ. මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන මව්බිමෙන් පුවත් විශේෂාංගයට තමයි අපේ වැඩසටහනේ මීළඟ ඉඩකඩ වෙන් වෙන්නේ. මේ අතරතුර අපි ඔබට මියුරු ගීත තිරණය කරන්නටත් බලාපොරොත්තු

ඔත්තු වෙනවා ඒ වගේම ඔබට මතක නම් මේ වෙසක් මාසේ පසුගිය වෙසක් මාසේ මෙල්බර්න් නුවර වෙසක් සිරි අසිරි ලංකාවට නොදෙවෙනි නෑ නේද ඉතින් ඒ වෙසක් සැරසිලි තොරන් බෞද්ධ විහාරස්ථානවල තිබුණු මේ දවැන්ත නිර්මාණකරණයන්ට තමන්ගේ ශ්‍රමය කාලය සහ දැනුම ලබා දුන්නු විශේෂ පුද්ගලයෙක් සිටිනවා. ඉතින් ඒ ආචාර්ය කුලන් රණසිංහ සමගින් SBS සිංහල සේවය ගෙනෙන විශේෂාංගයක් තමයි මීළඟට අපි වැඩසටහනේ සූදානම් කරලා තිබෙන්නේ ඔබ වෙනුවෙන්. ඒ වගේම වැඩසටහනේ අවසාන භාගයට වන්නට අපි සූදානමින් සිටිනවා ඕස්ට්‍රේලියාවේ නිව් බාගේනින් කෝඩ් මේ අලුත්ම මාත ලෝකයේ වෙනස පිළිබඳ විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්නට තිසරණී තමයි සූදානම් වෙලා සිටින්නේ ඔබට ඒ වැඩසටහන තිරණය කරන්න. සුපුරුදු පරිදි සඳුදා දවසේ අපේ සුව මනස විශේෂාංගය තුළින් අපි බලාපොරොත්තු වෙන වැඩසටහනේ අවසාන භාගයේ ඔබට යහපත් දිවිපෙවතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් මියුරු ගීතත් සමගින් මේ සුවිශේෂී විශේෂාංග සමගින් සම්බන්ධ වෙන්නට ඔබට ආරාධනා කරනවා. රැඳී සිටින දිගින් දිගටම අපත් සමග දැන් අපි යොමු වෙන්නේ දෙස් විදෙස් තොරතුරු රැගත් ප්‍රවෘත්ති විශේෂාංගය වෙතයි.

0: අද ජූනි මාස 15 වෙනිදා සඳුදා SPS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත් සිරස්තල සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජයේ අවධානය යොමු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග්ගෙන් ප්‍රකාශයක් ඉන්ධන බදු සහනය ජූනි 30න් ඔබට දීර්ඝ නොකරන බව ෆෙඩරල් රජය තහවුරු කරයි සිඩ්නි කූචි බෙර්ල තීරයේදී කාන්තාවක් මෝර ප්‍රහාරයකට ලක්වෙයි अमेरिका एक्स जनपद सह ईस्ट्रेलिया समग गेटुम नवता स्थिर एकगतावेकट सुदानं बव इराने निलवशेन तहवुरु कराय तुर्कियट एरहिव पलमु तरगेन गोल देकट बिंदुक जैक लबमिन ऑस्ट्रेलियाव 2026 फीफा पापंदु लोक कुसलान तरगावलियट जग्राही प्रवेशक लबा गनी देन पुवत सविस्तरव ऑस्ट्रेलियाव तुलट दनट पिलिगन्ना संक्रमण संख्याव अडु किरीमट රජයේ අවධානය යොමු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් පවසනවා. නමුත් රට තුල පවතින ශ්‍රම කුසලතා හිඟය තවත් උග්‍ර වීම වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛතාව දීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා. විපක්ෂයේ නගන සංක්‍රමණ විරෝධයේ පදනම් රහිත දේශපාලන සටන් පාඩයක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
1: I want them to be able to explain which regional towns they say won't have a GP anymore. I want them to be able to explain whether or not they're willing to because we're not willing to cut the aged care workforce. There's a whole lot of Australia that is dependent on people on visas, some of whom are on temporary visas, some of whom are permanent residents.
0: Indana sandaha laba dun badu sahaniya June 30n obbata deergha nokarana bawa federal rajaya tahawuru karanawa. Meda peridiga yuddhe hetuwen ihala giya tel milata sahanayak lesa ඉන්ධන මත රජයේ පනවා ඇති බද්ද 50%කින් අඩු කළා. යනුව අදාළ සහනය අහෝසි වීමෙන් පසු ලබන මස මුල සිට පෙට්‍රල් සඳහා ලීටරයකට 130කට වඩා වැඩි මුදලක් සහ ඩීසල් සඳහා ලීටරයකට 160කට වඩා වැඩි මුදලක් ගෙවීමට පරිභෝගිකයන්ට සිදුවනු ඇත. සිඩ්නිහි ප්‍රකට කූචි වෙරළ තීරයේදී කාන්තාවක් මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. සති අන්තයේදී වාර්තා වූ මෙම අනතුරෙන් 35 හැවිරිදිම කාන්තාවගේ අතකට සහ කකුලකට බරපතල තුවාල සිදු විය ඇති අතර ඇය මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා. නිව් සවුත් වේල්ස් ජීවිත ආරක්ෂක සර්ෆ් සංවිධානය සිඩ්නි වෙරළ තීරයන්ට ඉහළින් ඩ්‍රෝන යාන අපියාසර කර ගුවනේ සිට මෝරුන් හඳුනා ගැනීමේ හදිසි ප්‍රතිචාර මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබෙනවා. දැන් විදේශ පුවතක්. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සමග ගැටුම් නවතා ස්ථිර එකගතාවයකට එළඹීමට සූදානම් බව ඉරානයේ නිල වශයෙන් තහවුරු කළා. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබඩි ඉරාන රාජ්‍ය රූපවාහිනිය අමතමින් ඉදිරි දින 60 තුළ අදාළ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එකඟතා කඩ කරන්නේ නම් පරිගැනීමට පසුබට නොවන බවත් ඔහු සඳහන් කර සිටියා. දැන් ක්‍රීඩා පුවතක්. තුර්කියට එරෙහිව පැවති FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව ගෝල 2ට බිංදුවක ජයක් ලබා ගත්තා. තරගයේ කැනඩාවේ වැන්කුව හිදී පැවැතුණා. 27 වන මිනිත්තුවේදී නුස්ටෝ ඉරන් කුණ්ඩා ආරම්භක ගෝලය වාර්තා කිරීමෙන් පසුව කොන මෙඩ්කාෆ් තරගයේ අවසන් මිනිත්තු 15ේදී දෙවන ගෝලය වාර්තා කළා. ඔස්ට්‍රේලියාවේ මීළඟ තරගය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ජූනි 20 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් අලුයම 5ට ආරම්භ වෙනවා. ඔස්ට්‍රේලියාව තුළ FIFA පාපන්දු ලෝක කුසලාන තරග සියල්ල නොමිලේ නරඹන්න SBS වෙත හෝ SBS on demand වෙත පිවිසෙන්න. ප්‍රවෘත්තිමින් සමප්තයි. ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පීඩනය අද මව්බිබින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සමන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: රුධිර පරිත්‍යාග කිරීම රුධිර පාරවිලේනේ මත යැපෙන පවුල් සඳහා ජීවිතයත් මරණයත් තීරණය කරන සාධකයක් වනවා. අන් අයට නම් රුධිර පරිත්‍යාග කිරීමට ගන්නා තීරණය ඔවුන්ගේ සංස්කෘතිය අත්දැකීම් සහ ඔවුන් මෙම පද්ධතිය කොතරම් හොඳින් තේරුම් ගන්නවාද යන කාරණා මත රඳා පවතිනවා. ඔස්ට්‍රේලියාවේ ලයිෆ් බ්ලඩ් ආයතනය ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට යොමු වෙන මෙන් ඉල්ලා සිටින අතර රුධිරය සඳහා ඇති අවශ්‍යතාවය නියතයක් බවත් නිතිපතා පරිත්‍යාගශීලී නොමැතිව එය සපුරාලිය නොහැකි බවටත් අනතුරු අඟ වෙනවා. ඔස්ට්‍රේලියාවේ රුධිර සැපයුමේ ඇති අවශ්‍යතාවය පිළිබඳව වැදගත් තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඔස්ට්‍රේලියාවේ ජනගහනය වඩාත් විවිධාකාර වීම හේතුවෙන් රටේ රුධිර සැපයුමද එම වෙනස පිළිබිඹු කළ යුතු බවත් සමහර රෝගීන්ට ඔවුන්ගේ පසුබිමට වඩා සමීපව ගැලපෙන රුධිරය අවශ්‍ය වන බවත් විශේෂඥයින් පෙන්වා දෙනවා. ක්‍රිස්ටිනා සයිමන්ස් නම් කාන්තාවට රුධිර පරිත්‍යාගය යනු තදින්ම ඇගේ පුද්ගලික ජීවිතය සමග බැඳුණු දෙයක්. ඇගේ අටහැවිරි දිදිය නියවන ෆොටිනිට දුර්ලභව උරුම වූ රුධිරාබාධයක් වන බීටා තැලසීමියා රෝගය වැළඳ තිබෙනවා. එයින් අදහස් කරන්නේ ඇයට සෑම සති තුන හතරකට වරක් නිතිපතා රුධිර පාරවිලයනය අවශ්‍ය වන බවයි. රුධිර පාරවිලයන පහසුකම් නොතිබුණා නම් මේ වන විටත් සිය දියණිය අහිමිවීමට ඉඩ තිබුණු බව ක්‍රිස්ටිනා පවසනවා.
4: If blood transfusions weren't available, I've just got goosebumps everywhere because we wouldn't have our little girl. She doesn't create her own blood or red blood cells, so she wouldn't be able to function. Her organs would shut down, her brain would not be working, her heart would not be pumping, and we wouldn't have the vibrant little girl that we have.
3: ක්‍රිස්ටිනාගේ වැනි පවුල් සඳහා පරිත්‍යාග කරන ලද රුධිරය යනු ඉඳහිට ලබා දෙන ප්‍රතිකාරයක් නොවේ. එය ඔවුන්ගේ ජීවිතවල අඛණ්ඩ කොටසක් වන අතර සෑම රුධිර පාරවිලයනයක්ින්ම ෆොටිනි වැනි දරුවන්ට පාසල් යාමට මිතුරන් සමග කාලය ගත කිරීමට සහ දරුවන් ලෙස ජව සම්පන්නව ජීවත් වීමට උපකාර වනවා. නමුත් රුධිර පරිත්‍යාග කිරීම එය ලබා ගන්නා පුද්ගලයින්ට ලඟුවන්නේ නැහැ. ඇඩිලේඩ් හි පරිත්‍යාගශීලී කාන්තාවක් වන ඉන්දු ධනසේකර් හට ඇය ඉන්දියාවේදී හැදී වැඩෙන විට රුධිරය පරිත්‍යාග කිරීමේ වැදගත්කම පැහැදිලි වී තිබුණා. ඉන්දියාවේදී රුධිරය අවශ්‍ය වන රෝගියෙකුට ප්‍රතිකාර ඉදිරියට කරගෙන යාමට නම් සිය පවුල් විසින් බොහෝ විට තමන්ගේම පරිත්‍යාගශීලීන් සොයා ගැනීම අපේක්ෂා කරන බව ඇය පවසනවා. නවයෝන් වියේ පසුවන විට හදිසි ආයාචනයකට ප්‍රතිචාර දැක්වීමෙන් පසු රුධිර පරිත්‍යාගයකින් කළ හැකි වෙනස ඇයට අත්විඳීමට ලැබුණා. රුධිරය පරිත්‍යාග කිරීමෙන් තව කෙනෙකුට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව ඇය විස්තර කළේ මෙලෙසින්.
5: Oh, absolutely, because, you know, when that mother came and spoke to me, it was not just giving up my time and donating, it was more about giving someone hope and for someone to actually live again. So it was very personal for me.
3: දැන් ඇඩිලේඩ් හි ජීවත් වන ඉන්දු නිතිපතා ලේ දන් දෙන අතර ලේ දන් දීමට සහභාගී වන ලෙස අන් අයවත් දිරිමත් කරනවා. සංස්කෘතික විශ්වාසයන් සහ වැරදි වැටහීම් හේතුවෙන් ඇතැම් විට මිනිසුන් රුධිරය පරිත්‍යාග කිරීමට අධෛර්යමත් විය හැකි බව ඇය පෙන්වා දෙනවා. පවුලේ ලේ පවුල තුළම තිබිය යුතු යන මතය මෙන්ම මාසික ඔසප්වීම නිසා කාන්තාවන් ලේදන් දීම නොකළ යුතුයි යන මතය වැනි මත හුදෙක් මිත්‍යාවන් පමණක් වන බව ඇය අවධාරණය කළා.
5: Growing up, cultural, I would say misconception that blood is only meant to stick with your family. You need to reserve your blood for your family who might need it, you know, one day. Or that women are not allowed to give blood because of all your fertilities and having a period every month. I just think all of those have been cultural misconceptions.
3: ඔස්ට්‍රේලියාවේ ජනගහනය වඩාත් විවිධාකාර වන විට ඊට අනුකූල වන රුධිරය සොයා ගැනීම වඩාත් අභියෝගාත්මක විය හැකි. ලයිෆ් බ්ලඩ් ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාරියක් වන වෛද්‍ය රීනා හිරානි විසින් මෙරට රුධිරයේ ස්වභාවය වෙනස් වන ආකාරය අධ්‍යයනය කර තිබෙනවා. රුධිරයේ ස්වභාවය ගත් කල ඔස්ට්‍රේලියාව සමස්තයක් වශයෙන් වඩාත් ධනාත්මක වෙමින් පවතින බවත් B රුධිර ගණය සහ AB රුධිර ගණය අපගේ ප්‍රචාව තුල බහුලව දක්නට ලැබෙන බවත් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මෙම රුධිර ගණ ආසියාවේ ඉන්දියාවේ සහ පකිස්තානයේ බොහෝ ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන රුධිර ගණවන බවත් ඒ අනුව ඕස්ට්‍රේලියානු ප්‍රජාවන් තුල රුධිර ව්‍යාප්තියේ වෙනසක් අපට දැකගත හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
6: So what we found in the research was that Australia is becoming more positive overall, and that group B and AB groups are becoming more common in our community. And these are the blood groups that are found more commonly in parts of Asia, India, Pakistan. So that's probably why we're seeing a change in the blood prevalence within Australian communities.
3: රුධිර ගණ සලකා බැලීමේදී A, B, AB සහ O රුධිර ගණ නැත්නම් ලේ වර්ග පවතින බව බොහෝ අයට හුරු පුරුදුවත් රුධිර පාර විලයනය සිදු කිරීමට ගැළපෙන ලේ වර්ගය තෝරා ගැනීමේදී එහි අනුකූලතාවයට බලපෑම් කළ හැකි රුධිරයේ ලක්ෂණ සිය ගණනක් පවතිනවා. එම හේතුව නිසා ලයිෆ් බ්ලඩ් ආයතනය පවසන්නේ නූතන ඕස්ට්‍රේලියාවේ විවිධත්වය පිළිබිඹු කරන ලෙස රුධිරය පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලී ජනගහනයක් අවශ්‍ය වන බවයි. ව්‍යාධි විද්‍යා සේවා පිළිබඳ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජේම්ස් ටාලි පවසන්නේ මෑත කාලීනව මෙම පද්ධතියේ සිදු කරන ලද වෙනස්කම්මකින් ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි. ඒ අනුව සමලිංගික ද්විලිංගික හෝ වේවා දිගු කාලීනව එකාකාරයක පමණක් ලිංගික සම්බන්ධතාවල සිටින පිරිමින්ට රතු රුධිර සෛල සහ පට්ටිකා පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලැබිය හැකි වනවා.
7: Earlier this year in April, we moved to a gender-neutral assessment questionnaire so that the questions answered by donors are the same regardless of their gender. And that has meant that men who are in gay or bisexual long-term monogamous relationships are eligible to donate red cells and platelets.
3: ඔස්ට්‍රේලියාව පුරා ඉල්ලුම සපුරාලීම සඳහා සෑම සතියකම ලේ දන් දීම් 3000ක් පමණ අවශ්‍ය වන බව ලයිෆ් බ්ලඩ් ආයතනය පෙන්වා දෙනවා. ක්‍රිස්ටිනා සයිමන්ස් වැනි නිරන්තරයෙන් රුධිර පාර විලේනය අවශ්‍ය වන සමාජිකයන් සිටින පවුල් සඳහා යම් පුද්ගලයෙක් ලේ දන් දීමට ගන්නා තීරණයේ බලපෑම ඔවුන්ගේ ජීවිතය වෙනස් කරනු ලබන තීරණයක් වනවා.
4: Every needle, every appointment that you make is absolutely priceless to us. It is our hope for our little one. It is another month, another day to create that laughter, those memories, and words just cannot describe how.
3: ඔබ කරන සෑම ලේ දන් දීමක්ම අපට මිල කළ නොහැකි දෙයක්. එය කුඩා දරුවෙකුට බලාපොරොත්තුවක් සිනහවක් ගෙන එන්න, තවත් මාසයකට තවත් දවසකට ජීවිතය දෙන්න, ඒ මතකයන් අපට වචනවලින් විස්තර කරන්නට බැහැ. ඔබ කරන ඒ පරාර්ථකාමී ක්‍රියාව අපට මහමෙරක්. SBS ප්‍රවෘත්ති සඳහා හනා හොඩ්සන් විසින් ඉදිරිපත් කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වැඩසටහන සඳහා සම්පාදනය කළ ඉදිරිපත් කළේ අතිනි අමර සිරි.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්. Stay connected through the unexpected with Invincible Wi-Fi from Spectrum. Invincible Wi-Fi keeps your home running with fast, fiber-powered internet and automatic 5G and 8-hour battery backup, making sure you stay on track, working, streaming, connected to friends and family, no matter what. Be invincible. Invincible Wi-Fi from Spectrum. Visit InvincibleWi-Fi.com to learn more. Restrictions apply. Services not available in all areas.
8: SBS Audio.
3: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
8: කරන්න.
9: SBS Chill.
10: SBS Pop Asia. Non-stop Asian pop.
11: Can you describe that feeling for people who haven't experienced it?
12: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
13: Far from the partisan politics.
3: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
14: sbs.com.au/audio.
3: ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට ප්‍රීතිමත් කාලයක් නෙමේ ලැබිලා තියෙන්නේ එහෙම නේද? ඊයේ දවසේ ඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගයේම තුර්කියට එරෙහිව ගෝල දෙකට බිඳුව ලෙස ජයග්‍රහණය කිරීමත් එක්ක ඕස්ට්‍රේලියාව පුරාම මේ පාපන්දු උණුසුම හොඳින්ම වැඩි වෙලා. එහෙම නේද? ඔව්. ඔබට මේ පාපන්දු තරගාවලි එකක් හරි මගහැරුණා නම් ඔබේ වහාර බහුලභාවයේ හින්දා හෝ SBS on demand වෙතින් ඔබ දන්නවා අප ඔබට ගෙනෙනවා නොමිලේම මේ සෑම තරගයක්ම සෑම countdown concert එකක් ඒ වගේම සමාරම්භක උත්සවයේ මේ සියල්ලම podcast episode ලෙස ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා SBS on demand වෙත පිවිසුනොත්. ඉතින් ඒ වගේම SBS සිංහල වෙබ් අඩවියට ඔබ ගියොත් 2026 FIFA ලෝක පාපන්දු තරගාවලියේ උණුසුම් තොරතුරු සිංහල බසින් ඔබට සවන් දීමේ හැකියාව තිබෙනවා. එහෙනම් එආරතනත් සමගින් දැන් අපි යොමු වෙනවා මෞබිමෙන් පුවත් විශේෂාංගයට. මේ මාධ්‍යවේදී මනෝ චුද්දටියාවල ශ්‍රී ලංකාවේ සිට අප වෙතගෙන එන මෞබිමෙන් පුවත්.
9: මෞබිමෙන් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
13: අද ජුනි මාසේ 15 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමෙන් පුවත් විශේෂාංගය දැන්. දිට්වා සුලිකුණාටුව පිළිබඳ තොරතුරු ලැබිලා තියෙද්දී හානි අවම කර ගැනීමට කටයුතු නොකිරීම හරහා ජනාධිපතිවරයා සහ ලාල්කාන්ත ඇමතිවරයා අපරාධමය වරදක් සිද්ධ කරලා තියෙනවා කියලා පාටලී චම්පික රණවක හිටපු ඇමතිවරයා ඊයේ චෝදනාවක් කළා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී අදහස් පළ කරමි.
14: අනුර කුමාර දිසානායක ආපදා කලමනා කරන ඇමති හැටියට, කේඩී ලාල්කාන්ත මහවැලි ඇමති හැටියට ඔබ හැමගේම හිස මත අතහැරපු භයානක මනුෂ්‍ය ඝාතනයක් බව පෙන්වලා දෙන්න අද මම ආවේ මිට්ටෝර්න්. මේ කුණාටුව ගැන මුලින්ම මෙහෙම දෙයක් ඇති වෙන බව කියුනේ නොවැම්බර් 12 2025 නොවැම්බර් 23 වෙනකොට මෙවැනි සුලි කුණාටුවක් එන බවට පෙර ලකුණු ඉතාම පැහැදිලිව වාර්තා වුණා. 25 වෙනිදා වෙනකොට නිශ්චිතවම මේ කුණාටුව එන බව පැහැදිලි වෙලා කුණාටුවේ වැසි වැටෙන්න පටන් ගත්තා නැගෙනහිර පළාතේ. මම එක කිව්වා විතරයි. ඕකව හිරේ දාන්න සාක්කිය හදන්න කිව්වා. දැන් ඒ සාක්කිය හදාගෙන යනවා අපි ඉදිරියේ ඒවත් එලි කරන්න.
13: දැනට රෝහල්ගත කරලා ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් පළ වුණා. තවදුරටත් ඔහු ආහාර වර්ජනය කරමින් ඉන්න නිසා සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් තිබෙනවා කියලා තමයි තොරතුරු අනාවරණ කරලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමතිවරයා විදිහට නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් විමසීමක් කළා. මෙහිදී අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු මේ.
15: දන්ට ඔහු කොළඹ ජාතික රෝහලේ පසුවන්නේ. ඔහුගේ පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති බව තමයි වාර්තාමගේ සඳහන් වෙන්නේ. ඔහුට ඒ අවශ්‍ය කරන පෝෂණය නිසි පරිදි ලැබෙනවා. ඉතින් පරීක්ෂණ කඩනම් කරගන්න පුළුවන් තවත් සුරේෂ් සලේ මහතා අවශ්‍ය කරන තොරතුරු ඉක්මනට ලබා දෙනවා නම් පරීක්ෂණ නිවැරදිව කරන ලදාහරියක් අයින් කරන්න කියලා සැකකරුවෙක් කියනවා නම් ඒක අදහස් වෙන්නේම පරීක්ෂණ නිසි මාර්ගයේ ගමන් කරනවා කියන එක. එහෙම සැකකරුවන් කියන හැටියට පරීක්ෂණ ලදාහරින් ඉවත් කරන්න ගියොත් එහෙම රටේ පරීක්ෂණ කරන හම්බෙන්නේ නැත්ද බා.
13: විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගියදා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියක් කථානායකවරයාට බාර දුන්නා. ඒ තමයි උපරිම අධිකරණයේ පුරප්පාඩු වෙලා තියෙන විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ අවධානය යොමු කරලා වහාම මේ පුරප්පාඩු පුරවන්න ක්‍රියා කරන්න කියලා තමයි ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලීම කරලා තියෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරලා ඒක ලිපියක් විදිහට කථානායකවරයාට බාර දුන්නා. පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී තමයි කථානායකවරයාට මේ ලිපිය බාර දුන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා විදිහට ජනාධිපතිවරයාට මේ කරුණු ගැන අවධානය යොමු කරලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කියලා ඉල්ලලයි මේ විශේෂ ලිපිය විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට බාර දුන්නේ. ඉදිරි එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළා දේශගුණික විපර්යාස පිළිබඳ කමිටුවට. ඒකට හේතුව තමයි ලෝකේ පුරා පැවතීමට නියමිත ඉදිරි කාලයේදී පැතිරිය හැකි එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවටත් යම් බලපෑමක් සිදුවේවි කියන අදහස සංසරණය වී තිබීම මේකට හේතුවක් බවට පත්වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහස්.
16: අවසානයේ අපි විශ්වාස කරනවා මේ ක්ලයිමට් කෝකස් එකක් හැටියට වෙනමම අපිම ටාස්ක් ෆෝස් එකක් වෙනමම කාර්ය සාධක බලකායක් මේ පිළිබඳව ස්ථාපනය කිරීම වැදගත් විශේෂයෙන්ම මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුමෙන් සවිබල ගැනීම සහ ජනතාවට තියෙන ක්‍රියාකාරී සැලැස්මක් ජනතාවත් කළ යුතු දෙයක් තියෙනවා අපි ඒ පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා
13: වර්තමාන ආණ්ඩුව ලබාගෙන තියෙන විදේශ ණය පිළිබඳව යම් අනාවරණයක් සිද්ධ වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා කරපු විමසීමකට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරලා තිබුණා ඒ අනුව අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 1854කට වැඩි විදේශ ණය ලබාගෙන තියෙනවා කියලා වාර්තා වෙලා තිනවා ජනාධිපතිවරණය 2024 පැවැත්වුණු කාලේ ඉඳලා මේ අවුරුද්දේ මැයි මාසයේ පස්වෙනිද වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය ආර මුදල හැර අනෙක් ආයතන වලින් ඇමරිකන් ඩොලර් මිලියන 1854.77ක මුදලක් ණය විදිහට ලබාගෙන තිනවා මේ ණය මුදල ලබාගෙන තින්නේ ජනාධිපතිවරණට කලින් ගියසුම් ගත වුණු ව්‍යාපෘති 18කට අදාළව කියලත් ඒව බහුපාර්ශ්වික ණය සහ ද්විපාර්ශ්වික ණය ඇතුළත් ලබා ගැනීම හැටියටත් වාර්තා වෙනවා ඒ වගේම ජපානය කොරියාව සෞදි අරාබිය නෙදර්ලන්තය සහ ඉන්දියාව කියන රටවලින් මේ ණය ලබාගෙන තිනවා එතකොට ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් බිලියන 102.2ක මුදලක් ණය විදියට ලබාගෙන තියෙනවා කියලා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. එසේනම් මෙලබෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළබෙන සිකුරාදා දිනේ මොබිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
9: මොබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: good to be in control, no matter what. Keep your business connected with Invincible Wi-Fi from Spectrum Business, the fully integrated Wi-Fi 7, 5G, and 8-hour battery backup solution. Keep connected, keep working, and keep security systems running reliably. Be in control. Be invincible. Invincible Wi-Fi from Spectrum Business. Visit spectrum.com/beinvincible to learn more. Restrictions apply. Services not available in all areas.
1: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
2: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
3: ශ්‍රී ලංකේය ප්‍රජාවේ අපිට වෙසක් උත්සවය වැදගත් වන්නේ සම්බුදු තෙමගුල නිසා පමණක් විතරක් නෙමෙයිනේ. ඉතින් ඒ හා බැඳුණු කලාව අපේ සංස්කෘතිය පණගැන්වෙන කාලයක් වෙනවා මේ වෙසක් කාලය. අපේ සංස්කෘතිය අපේ උරුමයන් මෞබිමෙන් බොහෝ ඈත සිටින අපේ දරුවන්ට උරුම කරන්නට, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ විවිධ සංස්කෘතීන් නගයන අනෙක් ප්‍රජාවන් සමග අපේ සංස්කෘතිය බෙදා හදාගන්නටත් මේ වෙසක් සැරසිලි තොරණ නිර්මාණ ඉතාමත් ලොකු දායකත්වයක් දක්වනවා. ඉතින් ඒ නිර්මාණකරණයන්ට තමන්ගේ කාලේ ශ්‍රමය සහ දැනුම ලබා දුන් විශේෂ පුද්ගලයෙක් සමගයි මේ විශේෂාංගය අපි ඔබට ගෙන එන්නේ. මේ අපේ නිෂ්පාදක දිනේෂ් ලියනගේ ආචාර්ය කුලන් රණසිංහ සමගින්.
4: වෙසක් සැමරුම් පිළිබඳව කතා කරද්දී ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වෙසක් සැමරුම් ගැන අපිට කතා නොකරම බැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත ඔස්ට්‍රේලියාව වගේ රටක විශාල ප්‍රමාණයේ වෙසක් කුඩු සහ තොරන් ආදිය නිර්මාණය කෙරෙනවා අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මේ සැමරුම් අපිට දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ වසරේදී මෙල්බර්න් කොන්සල් කාර්යාල පරිශ්‍රයේත් වෙසක් සැරසිලි තොරන් නිර්මාණය කිරීම සිදුවෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මෙල්බර්න් කොන්සල් කාර්යාල පරිශ්‍රය ඇතුළුව මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම සිදු කෙරෙන වෙසක් සැරසිලි සහ තොරන් නිර්මාණකරණයට තමන්ගේ ශ්‍රමය, කාලය, දැනුම ලබා දෙන ආචාර්ය කුලාන් රණසිංහ අද දවසේ අපට සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඔහු ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ශ්‍රී ලාංකික අපේ දූදරුවන් සමග මේ කර්තව්‍යයට දායක වෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් මේ ගැන තොරතුරු කතා කරන්න අපි පිළිගන්නවා ආචාර්ය කුලාන් ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
5: අයිබුවන් දිනේෂ්.
4: හොඳයි. ඉතින් මෙල්බර්න් නුවර සිදු කෙරෙන මේ වෙසක් සැරසිලි, ඒ වගේම තොරන් නිර්මාණ කිහිපයකටම ඔබේ දායකත්වය ලබා දෙනවා කියලා අපිට දැකගන්නට ලැබුණා. ඉතින් ඒ ගැන සඳහන කරමින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
5: ඔව් දිනේෂ්, දැන් නම් මේ වැඩ පටන් අරගෙන අපි ඇත්තටම අවුරුදු 21ක් වෙනවා මම මේවා කරලා. කලින් අපි කරේ මෙල්බර්න් පුරවරේ පන්සල් ආශ්‍රිතව, ඒ වගේම මම ඊට පස්සේ 2012 ඉඳන් අපි වෙසක් කලාපයක් කියලා වෙනමම ස්ථානයක අපි එක කරා. පොරන් වෙසක් කැරකෙන කූඩු, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන බුද්ධ චරිතය අවස්ථා. ඉතින් ඒක අපි කොවිඩ් වෙනකම් කරා. කොවිඩ් වලින් පස්සේ අපිට අපහසුතාවයක් ආවා, මොකද ඒ තිබ්බ වාතාවරණත් එක්ක අපිට ගොඩක් සෙනග ගෙන්නන්න බැරුණා ඒ තැන්වලට. ඒක නිසා ඒක අපිට අත්හිටවන්න වුණා. නමුත් අපි පන්සල්වල ඉතා විශාල තොරන්, විශාල පහන් කූඩු, කැරකෙන පහන් කූඩු නිර්මාණය කරා. මේ වසරේ කොන්සල් ජෙනරල් කාර්යාලයේ ලස්සන තොරණක් ඉදිනවා. ප්‍රථම වරට මෙල්බර්න් වල සිටි එකේ තොරණක් හදන්නේ. ඉතින් ඒකට මගේ දායකත්වය ලැබිලා තියෙනවා. එතනට අපි ලස්සන තොරණක් නිර්මාණය කරා. ඒක මේ සතියේ සෙන්සුරාද අපි ප්‍රදර්ශනයට තියෙනවා.
4: හොඳයි ආචාර්ය කුලන් දැන් මේ ලංකාවෙන් පිටතට ඇවිල්ලා ඕස්ට්‍රේලියාව වගේ රටක මේ වගේ මේ කැරකෙන කූඩු සහ තොරන් නිර්මාණය කරන්න ඔබ පෙළඹුණේ කොහොමද කියලාත් අපි දැනගන්න කැමතියි.
5: ඔදිනේෂ් මෙහිට ආවට පස්සේ මෙල්බර්න් වලදී මම දැක්ක දෙයක් තමයි අපේ ජීවිත කාර්යබහුලයි ඒ වුණාට අපේ සංස්කෘතිය අපිට තියෙන උරුමය ඉතාම වටින දෙයක්. ඉතින් මේකේ මම දැක්කා පොඩි ගැප්ස් වගේක් තියෙනවා. ඉතින් අපි ගැප්ස් වලට බැලුවහම අපේ දරුවන් යම්කිසි සංස්කෘතියේ වටිනාකමක් නැති වෙනවා. ඒක නිසා මම හිතුවා මේ තොරන් කලාව මේ කැරකෙන කූඩු කරන කලාව තව තවත් ඉදිරියට ගෙනියන්න මගේ දායකත්වයක් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මම එහෙම හිතලා තමයි මේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඉතින් මගේ නිර්මාණවලට අපේ මේ ශ්‍රී ලාංකික ජනතාව මෙල්බර්න් වල ඉන්න සමාජයේ ඉන්න තවත් සංවිධාන ගොඩාක් සපෝට් කරලා තියෙනවා, ඇප්‍රීෂিয়েට් කරලා තියෙනවා. ඉතින් අපි ඒ අනුව ගොඩාක් ඉස්සරහට දැන් ඇවිල්ලා තියෙනවා. 2023 වසරේ අපේ ලොකුම තොරණ නිර්මාණය කර අඩි 26ක පමණ තොරණක්. ඉතින් ඒ ආකාරයෙන් අපි මේ කටයුතු ඉස්සරහට කරගෙන ආවා.
4: දැන් මේ කාර්තව්‍යයේ විශේෂ දෙයක් තමයි අපේ දූ දරුවන්ට, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන දෙවන પરම්පරාවට මේ දේවල් කියා දෙන එක. ඉතින් ඔවුන්ටත් මේ හරහා විශාල අත්දැකීමක් ඔබ ලබා දෙනවා. ඉතින් මේ කාර්ය සිදු වෙන්නේ කොහොමද කියලාත් අපි ඔබෙන් දැනගන්න කැමතියි.
5: දිනේෂ්, මෙතන හරීම ලස්සන දෙයක් තියෙනවා. අපි මේ වෙසක් කූඩුවක් හරි වෙසක් තොරණක් හරි හදනවා කියන්නේ ඇත්තරම එක අතකින් නිර්මාණයක්, තවත් අතකින් කලාවක්. නමුත් මම ඊට වැඩිය ලොකු දෙයක් විදිහට දකින්නේ ලොකු ඉගෙනීමක්. ඒ කියන්නේ හරීම වැදගත් ඉගෙනීමක්. ඒක අපි ඉගෙනගෙන කළ යුතු දෙයක්. එහෙම නැතුව අපි රෑන්ඩම්ලි සාමාන්‍යයෙන් කරන්නන් වාලේ කරනවා කියලා අපි කියන්නේ කතාවට එහෙම කරන්න බෑ. මොකද එක පැත්තකින් බැලුවොත් අපි මේ බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක්. ඒක ඉතාම මනසින් කරන්න ඕන එකක්. ඒ වගේම අපි කොහොමද කරන්නේ, අපි ස්ටෑන්ඩඩ් කොහොමද තියාගන්නේ කියන එක හරි වැදගත්. ඉතින් එතනදී අපිට තියෙන වැදගත්ම දේ තමයි ඉගෙනීම. හොඳ ඉගෙනීමක් ලැබෙන. ඒතකොට මේ ඉගෙනීම දෙආකාරයෙන් ලැබෙනවා. එකක් ආධ්‍යාත්මික වශයෙන්. ඒ කියන්නේ අපිට ඇත්තටම වැඩ කරන අයත් එක්ක සහ මේ සමාජයත් එක්ක අපිට ගැටෙනකොට අපේ තියෙන කරුණා මෛත්‍රිය දිනු වෙනවා. මොකද අපි හරි ඉවසීමෙන් මේ වැඩ කරන්න ඕනේ. ඒ වගේම අපි මේක බුදුහාමුදුරන්ට කරන ලොකු උපහාරයක් නිසා ඒකට කරන්න පුළුවන් හොඳම අවුට්කම් එක ගන්න කොහොමද කියලා අපි බලනවා. එතකොට අපි ඒකෙදි ලොකු ලර්නින් එකක් කරනවා. ඒ ලර්නින් එක ඇත්තටම අපේ දෙවෙනි પરම්පරාවට වැදගත් වෙනවා. සරලව කිව්වොත් අපි මේ තොරණක් සහ වෙසක් කූඩුවක් කරගෙන වෙසක් කූඩුවක් ගත්තොත් මෙහි අපි උගන්වන STEM කියන ප්‍රොජෙක්ට් එකක් එක ඇත්තටම. ඒ කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස් මේ හතරම තියෙනවා. ඇත්තටම මොකද STEM කියලා අපි කියන්නේ දිනේෂ් මේ වෙනකොට ඒ අකුරක් අපි දාලා තියෙනවා. ඒ අකුරට ඉන්නේ ආර්ට් කියලා. ඒතර කලාවත් ඒකට එම්බෙඩ් වෙලා තියෙනවා. ඉතින් මේ දෙවන પરම්පරාවට ඇත්තටම මේගොල්ලෝ සංස්කෘතිකයේ වශයෙන් උරුමයක් ලැබෙනවා වගේම අර ලර්නින් එකක් ලැබෙනවා ඒගොල්ලන්ගේ ස්ටෙප්ස් වලින්. ඉතින් ඒක හරිම වැදගත්. ඒක නිසා තමයි මම ගොඩක් අපේ යංග ජෙනරේෂන් එක මේකට උනන්දු කරවන්නේ. දැන් මාත් එක්ක ඉන්න ගොඩාක් අය ඉන්නවා. උදාහරණයක් විදිහට මම ගණිතඥයෙක්. මම උගන්වන්නේ මැතමැටික්ස්. ඉතින් මගේ දරුවෝ පන්තිවල දරුවෝ පවා සහ අනිත් සමාජ කොටස් වල ඉන්නේ දරුවෝ ගොඩාක් එකතු වෙලා ඉන්නවා මේ නිර්මාණ වලට දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝ එකින් ලොකු දැනුමක් ලබනවා. ඉතින් මගේ අභිප්‍රාය තමයි කවදා හරි දවසක මේ දෙවෙනි પરම්පරාව මේක අරගෙන ඉස්සරහට යන එක. ඒක තමයි අපිට බලන්න ආස.
4: හොඳයි. ඉතින් මෙල්බර්න් කොන්සල් කාර්යාල පරිශ්‍රය ඇතුළු මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම කැරකින කූඩු සහ තොරන් නිර්මාණ කටයුතු සිදු වෙනවා ආචාර්ය කුලන් අතින්. ඉතින් මෙල්බර්න් නුවර කොන්සල් කාර්යාල පරිශ්‍රය පැවැත්වෙන වෙසක් සැරසිලි වෙසක් තොරණ නරඹන්නත් ඔබට එකතු වෙන්නට පුළුවන්. මැයි මාස 30 වෙනිදා සහ 31 කියන දිනවලදී සවස 5:30 සිට රාත්‍රී 9:30 දක්වා මෙය පැවැත්වෙනවා. නොම්බර 432 සෙන් කිල්ඩා රෝඩ් වික්ටෝරියා කියන ස්ථානයේ තමයි මෙල්බර්න් කොන්සල් ජෙනරල් කාර්යාලය පිහිටා තිබෙන්නේ. ඉතින් එහිදී ඔබට මේ වෙසක් සැරසිලි නරඹන්නට පුළුවන්. හොඳයි. ඉතින් වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දෙන මෙල්බර්න් නුවරින් ආචාර්ය කුලන් රණසිංහ තමයි අද අපි මේ සාකච්ඡාවට එකතු කරගත්තේ. ඉතින් බෙහෙවින්ම ස්තුති ආචාර්ය කුලන් මේ තොරතුරු ගෙනෙන්න අද දවසේ අපත් සමග එකතු වුණාට.
5: ස්තුතියි දිනේෂ්. ඔයාටත් SBS ගුවන්විදුලියටත් මේ ගැන කතා කරනකොට මේක ඉතාම වැදගත් දෙයක් කාලෝචිත මාතෘකාවක් මේ කාලේ ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි
6: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්

0: across America, Spectrum Business is helping small businesses do more within their budget. Like in Rochester, we're at this computer coding class where fiber-powered internet keeps ideas flowing free forever. And in Austin, our fast, reliable internet lets this gym stream classes all day.
1: One more, let's go.
0: Free forever. Get business internet advantage free forever when you get 4 mobile lines. Visit spectrum.com/freeforlife to find out how. Spectrum Business.
2: Spectrum Internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply. Services not available in all areas.
3: This Father's Day, when you ship UPS Air at the UPS store, your items arrive on time or your money back. Guaranteed at no extra cost. It's like the father of all shipping services. It shows up to the airport way too early, just to play it safe. It's overprotective about all the things that truly matter, and it's always prompt, especially to be with family. Make it your first choice to celebrate your dad. Ship UPS Air with our money-back guarantee, exclusively at the UPS Store U.S. retail locations. Visit theupsstore.com/airshipping for full details. Terms and conditions apply.
4: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
5: අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබා ගත හැකි. ඔබ ප්‍රෝටි බලන්නේ කොහොමද? ඔබට දැන් ප්‍රෝටි නිතරම ඔබේ අතේ තියෙනවා. ඒ කියන්නේ ඔබේ ජංගම දුරකථනයෙන් Facebook හරහා, Google හරහා, TikTok, Instagram මේ වගේ සමාජ මාධ්‍ය හරහා තමයි බොහෝ විට අපි එදිනෙදා බස් රථයක ගමන් කරද්දී කාර්යාලයේදී සෑම අවස්ථාවකම නිරන්තරයෙන් ප්‍රවෘත්ති දැන කියාගන්නේ. ඉතින් නමුත් මේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ කවුද? SBS වැනි මාධ්‍ය ආයතන තමයි නියමිත මාධ්‍යවේදීන් බොහෝ ඔවුන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් තමයි මේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ. බොහොම විශ්වාසනීයව තොරතුරු සොයා බලා බොහෝ කාලයක් වැය කරලා ඔවුන්ගේ රැකියාව වන්නේ නිවැරදි තොරතුරු ඔබට ලබා දෙන එක. නමුත් මේ මෙටා, ඒ කියන්නේ Facebook වැනි සමාගම්, Google වැනි විශාල සමාගම් ඉතාමත් අධික වාසි ප්‍රමාණයක් ලබා ගන්නවා මේ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති භාවිතා කරලා. ඒ නිසා රජය මැදිහත් වීමෙන් මේ නිවුස් බාගෙනින් කෝඩ් කියන අලුත්ම වෙනසක් හඳුනා දීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ තොරතුරු තමයි තිසරණී විජය බණ්ඩාර ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටින්නේ මේ කෙටි විශේෂාංගයෙන්. ප්‍රවෘත්ති බලද්දී ඉතාම විශ්වාසනීය මාධ්‍ය ආයතනයක වෙබ් පිටුවකට නැත්නම් ෆේස්බුක් පිටුවකට ගිහිල්ලා බලන්න කියන මතක් කිරීමත් එක්ක අපි යමු මේ කෙටි විශේෂාංගයට. මේ තිසරණී විජය බණ්ඩාර.
6: ඔබ අද දවසේ ප්‍රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වගේ සාම්ප්‍රදායික මාධ්‍යන් ඔස්සේද? එහෙමත් නැත්නම් ඇඟිලි තුඩක දුරකින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කැටුම් පතක් පිළිබඳව නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු උපවත් සමාජ මාධ්‍යන්ගේ පළවෙනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වෙනවා. නමුත් ජනමාධ්‍ය ආයතන සමග කුමනාකාරයේ හෝ ගිවිසුමකට එළමිලා තියෙනවා නම් එහෙම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ නව කෙටුම්පත පිළිබඳවයි අද දවසේ මේ විදියට අපි විස්තර ගෙනෙන්නේ. ඔබට පුවත් සමීප කරන්නේ ජනමාධ්‍ය. ඒ ජනමාධ්‍යම දැන් පුවතක් බවට පත් වෙලා තියෙනවා. ජනමාධ්‍ය කටයුතු ඇමතිනි අනිකා වෙල්ස් මේ පිළිබඳව අවධාරණයකින් අදහස් ප්‍රකාශ කරනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ පුවත්වලට ප්‍රවේශ වීමේ ආකාරත් යෝජිත වෙනස පිළිබඳවත් ඇයි කියන්නේ මෙහෙම දෙයක්.
7: The media landscape has changed dramatically, and we all know most Australians are now consuming content online. People are increasingly getting their news directly from Facebook, from TikTok, and from Google. And we believe it's only fair that large digital platforms contribute to the hard work of journalism that enriches their feeds and that drives their revenue.
6: ඇයි මේ විදිහට අදහස් දැක්වීමක් කළේ මාධ්‍ය හමුවකදී? මේ හමුවේදී තමයි රජයේ විසින් ඕස්ට්‍රේලියාවේ නිවුස් බාගෙනින් කෝඩ් එක යාවත්කාලීන කරන්න නව සැලැස්මක් පිළිබඳව නිවේදනය කළේ. නිවුස් බාගෙනින් කෝඩ් කියන්නේ සරලවම පුවත් නිෂ්පාදනය කරන මාධ්‍ය ආයතන සහ ඩිජිටල් ආයතන අතර සාධාරණ ගෙවීම් සිදුවීමට අදාළව තියෙන නීතියට. සාම්ප්‍රදායික මාධ්‍යයන් හා සසඳනකොට මේ නව ඩිජිටල් මාධ්‍යයන් සතු බලය පිළිබඳවත් නව කෙටුම්පත පිළිබඳවත් මේ විදිහට අදහස් දක්වන්නේ සහකාර ෆෙඩරල් භාණ්ඩාගාරික ඩැනියෙල් මුලිනෝ.
1: What we know is that news media organisations are having to deal with large digital platforms which have very substantial market power, and that's undermining the traditional business model. This news bargaining incentive is designed so as to encourage digital platforms to enter into deals with traditional media so as to support journalism.
6: පුවත් නිෂ්පාදනය කරන මාධ්‍ය ආයතනත් එක්ක මේ සමාජ මාධ්‍ය ආයතන එකඟතාවන්ට එළඹෙනවා නම් ඔවුන්ට දරන්න සිදු වෙන්නේ අඩු ගාස්තුවක්. හරියටම ආදායමෙන් 1.5%. නව කිටුම්පතර අනුව එහෙම ගිවිසුමකට එළඹෙන්නේ නැතුව පුවත් පළවෙනවා නම් ඒ ගණන 2.25% විදියට වැඩි වෙනවා. ඒ වගේම මේ යෝජිත නීති වලින් ග්‍රාමීය සහ විවිධත්වයකින් යුත් ප්‍රජාව වෙත පුවත් සපයන මාධ්‍ය ආයතනවලට තවත් සහාය ලබා දෙන බවත් සඳහන්. ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය සහ යෝජිත නව වෙනස්කම් පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීසි මේ විදියට අදහස් පළ කළා.
8: We think that investment in journalism is critical to a healthy democracy. It matters. It's something that defines the way that Australian society operates. And frankly, if the work has been done by the people here at this press conference and in other places right around Australia, then your work needs to have a monetary value attached to it. It shouldn't just be able to be taken by a large multinational corporation and used to generate profits for that organisation with no compensation appropriate for the people who produce that creative content.
6: Meta samagama me wenakotat me sambandhen prakashayak nikut karamin pratichara dakwa tibuna.
9: News organisations voluntarily post content on our platforms because they receive value from doing so. The idea that we take their news content is simply wrong. This proposed legislation, which would apply to platforms regardless of whether news content even appears on our services, is nothing more than a digital services tax, a government-mandated transfer of wealth from one industry to another with no connection to the value exchanged, will not deliver a sustainable or innovative news sector.
6: ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වැදගත්කම මාධ්‍යවේදියාගේ වටිනාකම සහ නව වෙනසෙන් ආදායම් බෙදියාම් පිළිබඳව ජනමාධ්‍ය කටයුතු ඇමතිනි අනිකා වෙල්ස් කියන්නේ මේ වගේ දෙයක්.
7: The money will come to us and we will deliver that funding to news organizations based on how many journalists they employ. The more journalists they have, the more money they will get under this proposal. And we are consulting on this to make sure that we get it right, because local news matters to local communities, and these stories can't be told without backing Australian journalists.
6: යෝජනාව විධිමත් කිරීම සඳහා වන නීති ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ඇති. SBS News වෙත ඩෙබෝරා ග්‍රෝක් විසින් ගෙනා වාර්තාවක සිරින් SBS සිංහල සේවයට සම්පාදනය කළේ තිසරණී විජය බණ්ඩාර.
10: සුව මනස නිරෝගී මනසක් යහපත් ජීවිතයක අඩිතාලමයි.
11: කාර්යබහුල ජීවිතයක නිරතවන ඔබට ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් SBS සිංහල සේවය ඔබ වෙතගෙන එන සුව මනස කෙටි විශේෂාංග මාලාව සමගිනුයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි සුව මනස සඳහා සම්පත්දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යංශය සහ කොළඹ ජාතික රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ කථිකාචාර්යවරයක් ලෙස කටයුතු කළ දැනට ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන්. අයිබෝන් තිලක්ෂි.
12: අයිබෝන් කසප.
11: හොඳයි තිලක්ෂි, අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව තුලත් මානසික සෞඛ්‍ය වගේ මාතෘකා එලිපිට කතා කිරීමට ටිකක් මැලි බවක් දක්වනවා. තවත් මතයක් තමයි මේ අපි ලංකාවේදී අත්දැකලා තියෙන දේවල් එක්ක අපිට විශේෂයෙන්ම මේ මානසික සෞඛ්‍ය වගේ දෙයක් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. අපි හරිම ශක්තිමත්. එහෙම නැත්නම් මේ අපේ ආගමික පසුබිම තුළ අපට ඕනම දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා වගේ කාරණා නිසා අපි මේ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ தත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
6: ඔව්, දැන් අපි දන්න දෙයක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සංක්‍රමණය වීමට කැමති රටක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන රටක්. මම දකින විදිහට සංක්‍රමණය වීමම අපේ මානසික සෞඛ්‍ය යම් විදිහකින් පහත වැටෙන්න, එහෙම නැත්නම් ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න හේතුවක් විදිහට මම දකිනවා. ඒ වගේම අපි පිළිගන්න ඕන මෙවැනි බටහිර රටවල් වල ජීවත් වෙනකොට ඒ ඇතැම් විට අපි අත්දකින එදිනෙදා අපේ අත්දැකීම් සහ ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවන දේවල් තුළ පැය 24ේම අවුරුද්දේ දින 365ේම එකම හා සමානව අපිට පහසුවෙන් සතුටෙන් ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. විවිධාකාරයේ ගැටලු වලට අපි මුහුණ දෙනවා. ඊළඟට අපි ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන අපි සියලු දෙනාම හැදිලා වැඩිලා තියෙන්නේ සාමූහික සංස්කෘතියක. ඒ කියන්නේ කලෙක්ටිවිස්ට් කල්චර් එක. එතකොට අපිට එතනදී අපි වටේ උදව් කරන්න, අපිට කතා බහ කරන්න, සහයෝගය දක්වන්න ගොඩාක් අය අපි වටේ ජීවත් වෙනවා. නමුත් ඔබ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට මේ හාත්පසින්ම වෙනස් තත්වයක් තියෙන්නේ. මොකද මෙහි අපි ගොඩක් දකින්නේ පුද්ගලවාදී සංස්කෘතියක්, ඉන්ඩිවිජුවලිස්ටික් කල්චර් එකක්. එතකොට එතනදී මෙය ලොකු වෙනසක්. අපි සමාජීය සංස්කෘතික වශයෙන් අරගත්තම ඒ විශාල ලොකු වෙනසක් ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට. ඉතින් ඔබ සමහර විට සංක්‍රමණය වෙන්න අවස්ථාවේදී හිතාගෙන ආපු කිසි දෙයක් එකසැනින් කරගන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණියා කියලා. ඒ වෙලාවේදී ඔබ ලංකාවෙන් එන්න පෙර හිතනවා මම මගේ අධ්‍යාපන කටයුතු මෙන්න මේ කාල සීමාවේදී කරගන්නවා, මම අමතර රැකියාවක් කරලා මගේ මුදල් හදල් හොයා ගන්නවා, මගේ පවුලේ අයව ගෙන්න ගන්නවා, මේ වගේ දේවල් අපි හිතන්න පුළුවන්. හැබැයි මේ දේවල් එක සැරේට අපිට ළඟා කරගන්න බැරි අවස්ථා අපි දකිනවා. ඊළඟට මේ සංස්කෘතික සමාජීය වෙනස්කම් අපිට එක සැරේට පිළිගැනීමට විඳගන්න අපහසු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවන් අපිව මානසික සෞඛ්‍ය තුල ගැටලුවට, ප්‍රශ්නයට හේතු සාධක වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. අපි ඒ වගේ පුද්ගලයන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන හොඳ හෝ කටුක අත්දැකීම් පිළිබඳව ධනාත්මකව දැකීම කසප ජීවිතයේ ඉතාම වැදගත් දෙයක්. හොඳ හෝ නරක අපි බොහොම ධනාත්මකව පිළිගන්න සූදානම් වෙන්න ඕනේ.
11: සෝමනස සඳහා සම්පත්දායකත්වයේ සුබෘතු පරිදි ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන් ඇයට ස්තුතිවන්ත වන අතරම අපි මතක් කරන්නට කැමති මෙම වැඩසටහනේදී ඇය පළ කළ අදහස් පොදු කරුණු වන අතර ඒ පුද්ගල තත්ත්වවලට අනුව වෙනස් වන බව. ඔබට බලපාන ආකාරය පිළිබඳ විධිමත් උපදෙස් සඳහා යොමු වීමට වගබලා